0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: ොඩාවෙ කිබුරෙ රුමකී මූමිනුන්ගෙ සිෆයින් නො බොඩා කමකී ඉන්සානායජ්ජෙහේ ඉජතිමාඊ බලි තහුගෙ තෙරෙන් එම්මෙ නොරක්කා තෙරිකම් බොඩු බලි කිබුරුවෙරිවෙ ොඩාවෙගෙන්වා මීහාගේ ගාතුගා එහෙම් මීහොන්නකී එවවෙස් අගෙන්නෙ නිකමැති බයි එකහල මීහුන් එහෙම් මීහුන්නා මොආමලයික් කොරානී වරන් ඉහා නැති ගොතක එෆද මීහුන්නකී මතී වසීෆාතකෙන් අදා කොරමුන්දා බයික්කමුගා වනී නම එමීහුන්ගේ දශුගා වසීෆා අදා කොරා මීහුන් තිබේනී අබදුවෙස් පිරුවෙරි හාලතිග්ග එයි එමීහුන්ගේ වෙරින්ගෙ දුළුම් බේරු එදානෙ හුතුරු බස්තකෙක්ගෙ සබබුන්නා වසීෆාගා දෙමිති බෙවේනේ කමුගේ යගින්කං කුඩකමු එකමුග නතීජායකි එෆද මීහුන් හිංගා ඔෆිස්තකුන් රයිතුන්න දේන්ජෙහෙ ඇහිදුමැ එද්දුවහුන් අනෙද්දුවහ බොස්සුන් ලමුන් දිවුම් රයිතුන්ගේ මෙදුගා හමනු ජහුන් උෆෙදුමක් මගු ෆහිවුම් මී තරක්කී වමුන් අන්න හුරිහා කොමුතකෙක් ගාවෙස් ෆෙතුරිෆාවා නොරක්කාතෙරි ඉජතිමාඊ බයියේ අලගනුමෙන්ගේ රාජ්‍යයෙන් වෙස් මදුන් නමවෙස් මිෆද මීහුම් ෆෙන්නමුන්දාකමී හිතාම හුරිකමෙ බයි මීහුම් බොඩාවෙ ඔලනී නසබුගෙ මොළුකමුන් කමක්බුණවෙ අනෙබ්බයකු බොඩාවනී ෆෑසාවෙරිකමු අනෙබ්බයකු කිබුරුවෙරිවෙ බොඩාවනී ලිබිෆාවා ඉල්මුගෙ මතිවෙරිකමු අනෙබ්බයකු බොඩාවනී අදා කොරමුන්දා වසීෆාගෙ ගොතුන් හෙව විස්නුමෙ දෙව්වාෆාවා එවවෙස් මීහකු එහෙ මීහුන්ගෙ මච්චක් බොඩාවෙ කිබුරුවෙරිවෙන් නූලේනෙ එහෙනී ඉන්සානාය ලිබිෆාවා කොම්මෙ රඟලුකමකී මෑන් අල්ලාහ ඒනාය දෙව්වාෆාවා නිඅමතෙ ෆෑසාවෙරිකමා ඉල්මුවෙරිකමා හුනරුවෙරිකමා මතී වසීෆායා මිකංකමකී අල්ලාහු දෙව්වා නිඅමත්ත එකංකම ශුකුරුකොන් හුරුමී වාජිබුකමෙ ඇයි එකංකන් දෙමි හුරුමල් ලිබේ බාරෙවෙස්මෙ ශුකුරු කුරුමුගෙ තෙරේගා තිමා ෆද අහුන්නා උහ්තුන්නක් කමේ හිතුමා ඕගා තෙරවුමා මඩු මොලිවුමා පොඩාකන් දූකොල්ලුමා රීති මුආමලයි කුරුන් හිමෙනෙ එගොතන් අමලු කුරුමුන් තිමායන් එහෙම් මීහුන් කමේ හිතා අල්ලාහුගේ රුහි වොඩිගතුන් ලිබේනෙ තිමා හිංගා ඔෆීහෙ නුවත කුරාකමෙ එම්මෙ එදෙවේ ගොතුගා කාමියා බීගෙ ලනු දනියා හමය වාසිලුවුමගෙ මගු ෆහිවානෙ කීර්ති රසූලාගෙ හදීසෙක් ගාවෙ وما تواضع احد لله الا رفعه الله المسلم ماني الله اتكا مدو موليوا اككويس اكالانگه امي هگگه درجه متيوري نكوروين نوئ بوداوي كيبورويريوي اولونو ميهونگه واهك كيريتي قرانوگه ات سورتيگا بيان كوروا فاوي ايگه ترين اككي قارون نامك كيونو ميه ايناگه එම්මෙ ඉස්සතුගෙ දුවහු ඒනායා ඒනාගේ ලෂ්කරා හුරිහා මුදලකායෙකු අල්ලාහුගේ අමුරු ෆුලක් ගම්බවාගති එයි කිබුරු වෙරිවෙ බොඩාවෙ ගතුමුගෙ නති

0: මේ ප්‍රෝග්‍රම් ගමි ගෙනස්තිනි නොවල්ටි ප්‍රින්ටර්ස් ඇන් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් උන් ශායි කොෆවා අබ්දෝ ෆාරුක් හසන් ලියුවා ෆවා ස්වර්ගවන්තවරි දිහබේ කලුන් මේ ෆොතුගවාදියොන්ත හුෂාලා දිනි රුගියා වාෆිරා
1: දිවෙහි නායකු නොදිහ එක මෙගහර්ට්ස්

0: Ladies and gentlemen, the game is over.
1: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මෙගාතුගත්.

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆු පිළවෙද්දී නමුග අබදුවස්
1: ලවයකක් වහ ලවයි

0: දිවි හිය කමුගෙන ස්තෙනි
1: වයිරල් වයිස්
2: ගොයිකුතු මක්පුල් වෙස්වා ලවතකා එකි චාර්තවගේ එම්ම ටොප් ලවතකා අද මිනුවනස් එකි ප්ලටෆෝර්ම් තවගේ එම්ම වෛරල් ලවත
1: වෛරල් වයි
0: කොම්ම හප්තාගෙවෙස් ආධිත්‍ය දොහුග මෙන්දුර ෆව දේජහයිරු රිපීට් හෝම දුහුගේ රේගණඩු එගාර් ජහයිරු අදි අංගාර දොහුග මෙන්දම භාර ජහයිර
3: හමයකනි මොදිහෙ

0: ගෞණියවස් විදුවාලම නුවදිහ එකෙන් මෙගහර්ට්ස් දිවෙහි FM ටියුන් කොන්දම්ම.
1: ලවයකක් පහ ලවයි.

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙත් දෙනුමුග අබදුවස්
1: ලවයකක් වහ ලවයි

0: Lava Fita. Lava Fita.
1: Me Lava Fita.
2: මුනිවස් පිළවඳම නුවදිහ 1 MHz දිවෙහි FM ටියුන් කොන්දම්මා.

0: නුවදියේක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මේ ගාතුක
1: ලවයකක් වහ ලවයි

0: දිවේ FM 96.1 MHz. දිවෙහිඟ මොනිෆු පිළවෙද්දී නමුග අබදුවස්.
1: ලවයකස් වහ. ලවයි.

0: ගුණියවස් විදවාදම නුවදිහ එකෙන්ම ගහටස් දිවෙහි එම ටියුන් කොඳම.
1: රීත් අපතු වෙස්ලීත.

එහෙනෙක්කමක් රසූලායි එකලේෆානු අරිහුගා ඊමා විගෙන් තිබි මිහුන් ඒවුරෙන්ග මුදාතකායි නෆස්තකුන් ජිහාදු කුලව්වේ ඒවුරෙන්නම් හෙව ධර්මතන් හුට්ට අදි දින්නවානයේ මිහුනකි හම එවුරෙන්නේ.